Sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar sat kar s